0: معكم حبطت أعمالهم فأصبحوا خاسرين
1: ඊමාවි මීහුම් බුණා නැත හැම කෂවරුම් එවරෙන් තිබී තිබෑ මීහුන්නා එකුගාකම එවරෙන්න වෙවුණහා ගදෙක්කො අල්ලාහ් ගන්දී හොවා කුරි බයකී මීහෙයෙ එවරෙන්ගේ අමල්ත වනී බාතල් වෙෆෙ දෙන් එවරෙන් ගෙල්ලේ හලාක් වගෙන්වා බයකම්ගා විජ්ජව්වේ.

අධිත්‍යබෑමිහුන් නමාද ගොවාෆිනම එකමකි ෆුරස්සාරෙක් කම්ගයියායි කුළිවරෙක් කම්ගා එවරෙන් හදත එයි එවරෙන්නකි හම කශවරුම් වෙස් නුයිශ්නේ බයවකම්ගා වාතියේ.

කලේෙන් ෆාන් විදාල්වාශ ඒ ෆොතු ගහළුවරින් නේව. යබෑමිහුන් තවරාතායි ඉංජීලායි යබෑමිහුන්ගේ වෙරි රස්කලාන්ගේ හදුරතුන් යබෑමිහුන්න බාවාලෙවි ෆොතුගේ එබහි කුරවානුගේ හකුම් පායිම් කොෆුමදදානෙන් තියබෑමිහුන් තෙදමගෙක්ගා තිබි බයොකම් ගානුවමුවෙ. කලේගෙ ෆානුගේ වෙරි රස්කලාන්ගේ හදුරතුන් කලේගෙ ෆාන බාවාලෙවි තකෙති ඒග තෙරෙන් ගිනමිහුන්ගා දෙකොළුවරි කමායි කාෆිරුකං ඉතුරු කුරාණකං කශවරෙ. ෆහෙ කාෆිරුවි මීසකුන්ගේ මච්ච කලේ ෆානු හිතාම නොකුරබ්වාශේ.

මිහුන් කාෆිර මිහුන්ගේ එකවරකන් ලිබගන්නාති කලේග ෆාන දෙක වඩා ගන්නවා නෝවේ එවරෙන්ගේ නෆ්ස්ත එවරෙන්න ටකා හුරිමති කුල කන්තව ගන්නවෑකමයි එයි අල්ලා එවරෙන්ගේ මච්ච කෝෆා ලෙගුමේ අදි එවරෙන්නේ හජාබ්ගේ තෙරේගා අබද දෙමිති බේනේ බයෝකම් ගාවුමේ.

0: ඊමාම් වි මීහුන්න මීස්තකුන් කුර අදාවෑ තෙරකන් එම්ම බොඩු බයකි යහූදී නායි අදි ශරීකු කුල මීහුන්කම්ගා හම කෂවරුන් කලේගෆානු දෙක වඩාගන්නවානුන් වෙ. අදි ඊමාවි මීහුන්න මීසකුන් කොර රහ්මත්තරිකම්ග ගොතුන් එම්ම ගෑබ් බයකි තිමම්මෙන්නේ නසෝරායින්නේ බුණි මීහුන්කම්ගා හම කෂවරුන් කලේගෆාන් දෙක වඩාගන්නවානුන් වෙ. එයි හම කෂවරුන් එවරෙන්ග තෙරෙන් ෆාදිරී නායි අලුවරි රාහිබුම් වාකමට්ටකේ. අදි හම කෂවරුන් එවරෙන්නේ බොඩාවෙ නුගන්න බය හොකම් ගාවෙස් වාකමට්ටකේ.
1: Well,

දෙං ඒවරෙම්බුණි බස්තවගේ සබබු එතාගේ දශුම් ෆෙංකෝර්ත හිඟ හිංගා හුන්න ස්වර්ගත ජජායිග්‍ය ගොත්ගා එවරෙන්නම් අල්ලෝහ දෙවී එතාංගා එවරෙන් අබද දෙමිතිබේ හාලුගේ එයි ඉහසාන් තෙරින්ගේ ජජායේ.

විජ්ජ මීසකුන්නේ තියබෑමිහුන්න එකංකම් ෆාලු පුරබ්වාෆි නම තියබෑමිහුන්නම් උඳගූුවේ නුරුහුම් වානේ කංකමාමිදු තියබෑමිහුන් සුවාල් නුකුරාශෙ. අද කුරවාම් බාවාලවාහිදු එකංකමාමිදු තියබෑමිහන් සුවාල් කුරා නම එකංකන් තියබෑමිහුන්න ෆාලු පුරබ්වාෆා නෙති. ඉස්වෙ ගොස්ෆාවා සුවාල් කුරුම්ගෙ කු අල්لهෝ අෆූ පුරබ්වාෆි අල්لهෝයි දීන ගිනෙන් ෆාෆ ෆුස්සවා හලීම් වන්ත රස්කලාංගේ.

0: මෙදිමා ලැෆෙතුරිගෙන් මිදියේ කුරින් මිනිමුණ වාහකෑග මීගෙනි එ ගවමු නැතිකොරවි ගවමකි ආදභාගෑග මිහුන්කං එමියුන්ගේ දරිෆස් කොලකි අරබිකරෑගේ දෙකුණු සරහද්ද දතුරුකොරි මීහුන් එම අරබිකරෑගේ උතුරු සරහද්දුග උළෙන් මිෆෙෂී දෙම්මෙ මිබුණි අල් හිජුරේ මිකියුණු හිසාබුග බයකු මිවාහක මී අස්සු ගෙනෑ මුහිම්මු බේනුමකි මුලින් එහෙම වාහකයෙන් අස්තු බුණම්වෙගෙන් එමි උතුරුගා මි දිරිවලේ මීහුන්න එමියුන්ගේ දෙබෙන්ගෙ දෙදරි මීහුන් හලාකුවේ දිය කමුගේ ඛබරු මෑන් අල්ලාහ දෙවි කොම්මෙස් ගොතකුන් එමිහුන්න හමෙන් මි මෙසේජ් වාසිල්වාන ගෙන් අල්ලාහ ඉරාද කොරවි එයි අල්ලාහ මීහුන්නන් ඒ මෙසේජ් දෙවණී ඊමාන්තරිකන් තාජා කොරුමට්ටක එහෙම මෑන් අල්ලාහගේ අදාබු ඈස් එමිහුන්න දෙබෙන්ගෙ දෙදරි බයකු ඔළුණු ගෞමෙක්කමුගවා ආදු එක්කො හලාකුවේ දිය කමුගේ ඉන්සාරා අදි එකමුගේ උඳගූ වාහක එමිහුන් අඩුවේ පොති එමිහුන් ඔළෙමු මිදිය සරහද්ද මිසමානුග මි කියනි මදායන් සෝලිහ මිහාරු ඒ අරබි කරෑගේ සරහද්ද කියාවුලෙනි මදායන් සෝලිහ ඒ අරබි කරෑන් හුළඟු උතුරුග ඔන්න තබූකා ශාම්මා දිමාල
1: බරන්
0: උතුරයි ලෙවෙට්ස් හිසාබ මි කෝණයක ගොස්සමන්න සරහද්දමි ඒ මිසරහද්දන් ඒ සමානක මි කියනි කොන්නමකේ අල් හිජර් එතනක මි උල්නි කොන් ගවමේ සමූද ආරංගල් සමූද කවුමුගේ මිහුන්ගේ
1: එෂේ මි සමූදකි ලූත්ගේ ෆානුගේ මි ගම්ගේ මිහුනුන්ත
0: ආ තී අස්තු වර රංගල් සවාදින්ගේ බයෙන් මිහුන්නන් ඔලේ කමෙත්ති සමූද අදි සදූම් සමූද සදූම මි දෙතනේ සදූම කියේ කවුමක නබී කමයන් ලූත්ගේ ෆානු මි ෆොනු වුණු කවුම් සමෝදකි සෝදයෝගෆානු ෆොනවුණු ගව එදින් තංකොල ෆස් අස්ලෝ සදෝමකි එමල් හිජුරුග දිරිඔළමුන් මිය සමෝදු භාගයාගේ මිහුන් එමිහුන් මිඔළුනි අරවි කරෑගේ හුළඟු උතුරුග මිහාරු මිබනාහෙන් මදායින් සෝලිහේ මිකිය සරහද්දුක ඒරු එතන මිකියනි අල් හිජුරු කොම්මෙකස් සදෝම් භාගයාගේ මිහුන්න කීවෙස් ඒගේ ෆෙෂුමුග තවහීදුගේ කලිමෑගේ මතීග වර සාබිතුකො තිබි බයි ඒ නෝගෙෆානුගේ තූෆාන ෆහු තකුවාවෙරි කමුගා උළුණු දරිෆස් කොළුන් ඈ තකුවාවෙරි බයි එමිහුන්ගේ තෙරේග වෙස් වරක් ගින දුවස්ත මිහෙන් දමුන් ගොස් මීහුන් ගිනවෙ එකි එකකි තජුරිබාතක් ගිනවේ තරුබියතුන එතෙමුන් ගොස් ශෛතෝනී වස්වාස්තෙරිකම් ෆිතුරිගෙන් දාම්මි ෆෙෂි එමිහුන් මගුෆොරද්දමුන් මගුෆොරද්දමුන් ගෙන් ගොස් කුෆුරුගේ අඳිරීගෙ තෙරය එමිහුන් වට්ටාදී ශෛතෝනාගේ ඒ නොරක්කාතෙරි අදාවඇත්තෙරි ඉන්සානු නමදුගමන්න අදාවඇත්තෙරි මසෙක්කතුන්. එමිහොන්නන් එක්කද මිවා නුවාවෙස් නේගි තිබේ කළු දොම්මින් වෙස් නේගේ හා අඳිරිකෝ මඩු මඩුම් වකිකන්තත්ත බදලුකුරුවමුන් කුරුවමුන් ගොස් එමිහුන්ගේ ආදකාදත බදලුකුරුවමුන් කුරින්සුරේ කොරමුන් ඈ එක එකකි සකාෆීකන්තත්තකා එච්චි අඹුරමුන් බදලු කොරමුන් ගොස් ශෛතෝන මී බදල් කොල්ලි මී ශෛතන හම කොම්මෙ බයක වෙස් දේ වරන් නුබෑ කෙහිවෙරිකමෙ ඒන එවවෙස් ඉන්සානෙන් අස්ලු දූකො හුරිහා වගේ එන එවවෙ ඉන්සානෙ දූනුකො හුරිහා ඉන්සානු හදාක් කොරන්න ඒ ඒන වනි අල්ලාගේ ඉස්සෙක් ගන්දි හුවා කොප් හබේ ඉස්සතික ඒ දුවහුග සජිද නුකො ඒනගේ උමුරු දිගුකොත් දෙවම දවාකො එදවා ඉජාබ කොත් දෙවීම දෙන් ඒන වනී බුණෙෆල්ලා කෝදන්න මින්හුම් සිරාතකල් මුස්තකීම්. ඉබ ඉලාහුගේ අලුන් සීදාවෙන්ම තිෙදුම් එක්කවා කොරන්න අලුමෙන්ගේ රාජ්‍යය කිය ස්වරබ බඩට නියුමෙත්තවග තිබි රාජ්‍යයෙන්න්න මෙස් මියද අලුමෙන්ගේ රාජ්‍යයග මී නියුමෙත්තක ශුකුර එරිවා මියුන් හම වරම්ම
1: සිකුන්ඩි මේ තසවර නොේ එහෙන් ජසිර ගම්තක වෙස බූරිකන් එහෙන් දොම් ෆස් කනත වෙස බූරිකන් දෙත්ත ඒ වයපුර මා රීති තන්ත වෙස බූරි මා රීතික බලන් බේනවා මන්සුරුත්ත දෙක එක දෙකෙන් බේනවා මිහුන එබූරි ඒ ෆුරුසත්ත වෙසෝද එහෙන් ගම්තක එහෙන් නම් මේ සෙමියුන් හිම්මිලිමනි රාජ්‍ය අන්න හිතම අසු මී වෙස් නියුමත දෙත්තස එවරු සසු තසවර නොේ ගිර මිහුනක ශුකුර එරිනවා
0: ඒගේ සබුන් රාජ්‍යගේ ඉකොනමී ඉතුරුවගෙන් මී තනවස්කං ඉතුරුවගෙන් හොරි හායච්චෙන් මිතන දිවිගෙන් මිදැන් අදි ගොඩුදොෂා මූදුගේ වාහක දක්කෑරු යුසුෆ් විස්නා මේ මූදුගේ රාළුත මඩුමඩු මිහුන්නනී ගොඩුදොෂන් අරා ෆෑබා අරා ෆෑබා දුවාගෙස් එච්චි මිහුන්ගේ මච්චන් අරෑගෙන් නොදේ අල්ලාහගේ කෝෆායකන් ඒ ෆින්ගඩු බදලුවගෙන් ඈසී අදෙන් අලගුමෙන වාණි කියන
1: සලාමත
0: සුනාමීගේකම් ෆෙනි ෆෝති එම මි ෆින්

මීහුන් කාෆිර මීහුන්ගේ එකවරිකන් ලිබිගන්නාතිී කලේගෆාන දෙක වඩාගන්නවානුවේ. එවරෙන්ගේ නෆස්ත එවරෙන්න ටකා හුරිමති කුල කන්තවගන්න වෑකමායි. එයි අල්ලෝ එවරෙන්ගේ මච්චක් කෝෆා ලෙගුමේ අදි එවරෙන්නේ හජාබගේ තෙරේග අබද දෙමිතිබේනේ බයෝකම් ගාවුමේ.

ඊමාම් මීහුන්න මීස්තකුන් කුර අදාවෑ තෙරකං එම්ම බොඩු බයකි. යහූදී නායි අධි ශරීකු කුල මීහුන්කම්ගා හම කශවරුන් කලේගෆානු දෙක වඩාගන්නවානුන් වෙ. අධි ඊමාවි මීහුන්න මීසකුන් කොර රහ්මත්තරිකම්ග ගොතුන් එම්ම ගෑබ් බයකි. තිමම්මෙන්නේ නසෝරායින්නේ බුණි මීහුන්කම්ගා හම කශවරුන් කලේගෆාන් දෙක වඩාගන්නවානුන් වෙ. එයි හම කශවරුන් එවරෙන්ග තෙරෙම් ෆාදිරී නායි අලුවරි රාහිබුම් වාකමට්ටකේ. අදි හම කශවරුන් එවරෙන්නේ බොඩාවෙ නුගන්න බය හුකම් ගාවෙස් වාකමට්ටකේ.

දෙං ඒවරෙම්බුණි බස්තවගේ සබබු එතාංග දශුම් ෆෙංකෝර්ත හිඟ හිඟා හුන්න ස්වර්ගත ජජායිග්‍ය ගොත්ගා එවරෙන්නම් අල්ලෝහ දෙව්වී එතාංගා එවරෙන් අබද දෙමිතිබේ හාලුගේ එයි ඉහසාන් තෙරින්ග ජජායේ.

0: ගඩින් තිංගඩි නුවමින මේ අසරනමනත අකත
1: අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් අෂ්හදු අල්ලා أشهد أن

0: ීම් එවරෙන් බුණුව හමකශවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ. තියබේකලුන් තියකං හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුව. හම කශවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේෙන් දෙනිවි ඔකූබෑ ලිබිදා හුෂිකං කශවරේ. قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونج سمپا کم وني تيبا ميهوننا إكوغي تيبا ميهوننا حقو گين هندان کو دیونس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ අදි කියෙත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලාෆාවා බයකේ.

ඌන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයෙ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයෙ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කශවරෙ.
0: ثم إنكم أيها الضالون المكذبون لآكلون من شجر من زقوم
1: اے مغفر دیگنوا ادي دوگو کرا میہنے دن ہما کشورن තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කශවරෙ.
0: ෆමාලි ඌන මින්හල් බුතුූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලැයිහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකිකෙකි හුන්න හූුණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فمبوا جنفاوا جملت فمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයෙ.
0: අෆරායිතුම් මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරු කුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලි මුහෙයෙ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي

නවා නැත එහෙන්නකුන් නූනේ හම කෂවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතේ දෙන් තිමම්මෙන් දොගු කුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවෙස් එච්චේ බාවයෙන් නුලවවේ තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙග්ගා මෙනුවී නුවමුවේ.

0: එහෙවීම එයා ඇතුගේ මානෑග මෙන්නනී කලෙක් ෆාන් විදාළුවාශි හමකශවරු තිමං කලෙක් ෆාන් ගෙනමාදා තිමං කලෙක් ෆාන්ගේ එහෙනිහින් අලුකන්තකා තිමං කලෙක් ෆානුගේ දිරිහුන් නෙවුම තිමං කලෙක් ෆාන්ගේ අවහාර වුන් වනී ආලම්තෝගේ වෙරි අව්වාහශෙ ද තිකුත් නගේ තකීරත කුරුවන් ගමි හුරිහා වාහක දකි මිහුන්නනි බයාන් කොත් දෙවක් ද දෙම්ම මී කියාදිින් වාහකා ගමියයා බෑ කොන් සූරත ගමියති
1: සූරතුල් අන්නහාම්
0: එහිවිම කීරිත කුරුවන් තිකුත්නගේ තකිරත කුරුවන් ෆුරතම බාවා ලෙවුණු ගොතා එච්චි කීත කුරුවන් බාවා ලෙවී කොන් රියකු
1: ලයිලතුල් කොදර විලේරේ
0: ලයිලතුල් කදර විලේරය අන්නනි කොන් ඉරකු
1: රෝද මහු
0: රම්මන් මහුද
2: ලයිලතුල් කදර විලේර එවස් මිහක ඉගැතා
0: එවස් මිහක ලයිලතුල් කදර විලේරේ නීගිරේ උන්න නිදෝ එක රම්මන් මහකේ කීරිත කුරුවන් බාවා ලෙවුණු මස්සරුකන් එම්මනේ බෙන්ගේතා දෝ තිකුත් නෙගේ තක් 365 tales from Islam මීග මියති ද කුරුවන් ඉස් ද ෆවුන්ඩේෂන් ඔෆ් ද ඉස්ලාමික් ෆේත් ඒ ඉස්ලාම් දීන් බිනාය ෆමෙන්නනි කීරිත කුරුවන් ගෙමච්ච කීරිත කුරුවානකි අහර්මෙන් උලෙන් වී ගොතා නූලෙන් වී ගොෙන් අංගවා දෙවවා ෆොන්න ෆොයි එහෙනු කීරිත කුරුවන් බාවා ලෙව්වමුන් කුරින් බාවා ලෙව්වුණු හුරිහා ෆොයිත්තකේ කීනෙවි බාටිල් වෙග් එච්සවීද කීත කුරුවානකි මූජිසාතේ කීරිත කුරුවානකි එම්මෙ ෆහුම් බාවා ලෙව්වුණු ෆොයි තෙන් අනෙක කීරිත කුරුවානකි මාජීවෙ ගොස්ෆවා කන්තත්තකා අන්නම් හුරි කන්තත්තවගේ වාහක අධ්‍යාර්මෙන් උළෙන් වී ගොතුගේ වාහකත බයංකොත් දෙවවා ෆොතේ ඒගතරේක ආදම් අලෙහි ඉස්සලාම්මා හිසාබු ෆිෂිගේ කීත රසූලා සොලල්ලා හලෙහි වසල්ලමයා හමය මි ෆොතුග බයංකොත් දෙවවාවේ මියදා හමේ විස් එවිස් මියක බදලෙක් ගෙනවෙන ෆොතෙන් නෝ මි ෆොතකි ඒනු එවිස් අකුරක ෆීයක එවිස් ෆොතක බදලෙ ගෙනවෙන එච්ච නුමි එහෙම රම්ලොන් මහකේ කීර්ත කුරුවන්ගේ මස්සරේ බුණාති ර ගිනෑන් කුරුවන් කියවීමෙන්නද
2: නිස්කිතද ස්තරාවේශ නවාද කොරායර වර දිගුකොක් කියවන්න
0: වර දිගුකොක් කියව ඒයි හතිමෙක් කුරමගේ රෝධමස් නිමේරු හතිම් නිමේ නේරුන්තාද ඔක්කොම හරිග කහල් ගොතක රෝධ බොහෝ ගුරුවන් හතිමෙ නිම්මාලය හුරිහා මිස්කිත්තකේ ගෙස්තෝ කීත කුරුවන් බාවා ලෙව්වී හම එක්කොන් ඔයි ෆොතෙක්ගේ ගොතත්ත
2: නෝ
0: කීත කුරුවන් බාවා ලෙව්වී වකිවකි බෑතකෙ ගොතුක ෆුල්තම් බාවා ලෙව්වී කොන් ආයතේ
2: එගරා බිස්මි රබ්බිකල්ලාහි ඛලක්
0: මාෂාල්ලාහ් වාර මොළුගේ එහෙමි මහර්මෙන් උලෙන් වී ගොතා නූලෙන් වී ගොත් මේ කුරුවන් ගවනි බයං කොත් දෙවවාෆ්ද කොබද මිහසමු වාහක නිම්මාලම දීතිත මිරේග මි වාහක
2: ආ වර රීති
0: කොන්කම මිංගුනි මිරේග වාහක
1: හිවරුග දවන් දෙහෙනි මෑංගල්ලාහ් ගාමුර පුර කියමම වාන්ජේනිකන්
0: මෑංගල්ලාහ් අමුරු කුරවවා කන්තතක කියමන් තිරි වාන්ජේනිකන්ද
2: ඒ ඉස්මායිල්ගේ ෆයිල්ගේ හිවර්ෆුල් ගදක
0: ආ මාෂාල්ලාහ් වර රවල් දැන් කොබා එහෙම නිදුමුගේ කුරින් කී කුරංජේ නිදුමුගේ කුරින් රීත වාහකේ කියා දීපින් එහෙම දැන් නිදුමු කුරින් කී කුරංජේ
2: තහද
0: පොලසම තේකොදින් ෂයිතෝනාගේ නුබෑ වස්වාස්තකුන් දුර්හෙලිවුම කුරුස් කියන්නේ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

කොම්මෙ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙ. අධි තිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්ව ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි. දුනියේගේ දිරිවුලුන් නුවේ.

0: Malaikatı.
1: මේ ප්‍රෝග්‍රෑම් එකේ කෝස්පොන්සර් කි ෆයිපේ
2: ආමුගත ගන්න කි වරන් හඳාන්න නැති මිහ බය දොස්තු ඛාන් අනේ බය දොස්තු ෆොනොන් ජේ මෙල් ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමේ එකමුකු බිල් ත දක්කන්ත දුව හකුස් හඳාන්න උන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්න වාන් හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆයිපේ මෙදුරි කො ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ කෑගෙන් බිල් කණ්ඩාලා ෆා පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆයිපේ ඉන් unlimited reload adirastas kaasa ge huriha muamalaate fahi pe meduriko fahi pe wara fahi aamugote gahanne ki warang handaanne te mihe bay dostu khaan ane bay dostu phonuwanje mel ta phonuwan birthday sei handaan kurang adi maa undagu kame ekamuku bill ta dakkanta duwa hakwes handaannu ne teene current bill fem bill phone bill akas dahinnu waane handaam wesure wagutum waguta fahi pe meduriko fyaasaves transfer kurave ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫಾ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವೆಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮಿಂಗ್ ರೀಚಾರ್ಜ್ ವೆ ಸಮ ಫಹಿ ಪೇಯಿಂಗ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿರಾಸ್ಟಸ್ ಕಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿ ಪೇ ಮೆದುರಿಕೊ ಫಹಿ ಪೇ ವರ ಫಹಿ
3: ಸುಬ್ಹಾನಲ್ಲಾಹ್

මේ නුවදිය මෙගහත්ස් දීනුගේඩදී සහබයින්ගිතරෙන් අබ්දු රොහ්මාන් බින් අවෆ් මෑ නබියා සොල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සහබයින්ගිතරෙන් විස් අබ්දු රොහ්මාන් බින් අවෆකි අරාහුනෙවි මෑ සහබයි එකලේගේ ෆානකී දුනියම තීගා ගදවේ සලාමතුන් හේවහල් කුල්ගා හුන්නවනිකෝ එකලේගේ ෆාන සුවරුගේ ලිබ්වඩයා ගන්නවානේ කමුගේ උෆාවරි ඛබරුම් ඛබරු දෙවුණු දිහ බේකලුන්ගේ තෙරෙන් බේකලෙ আদি අබූබකරු සිද්දීග්ගේ ඉතුරුන් කීරිති මෑ නබියා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් එ බේකලෙගේ ෆහප් පුල්ගා නමාද් ෆුල් කුරෙව්වි හැමයකනි සහාබා යකීවස් අබ්දු රහ්මාන් බින් අවුෆ්

0: ඉස්ලාම් තකුන්නේ එමිහුන්ගේ ජානත කුෆු හමුවෙගින් බා බයික එමිහුන් කුර එමෙ දෙරමිහාවස් එමිහුන්ගේ සලාමතයගින් හිඟානේ එමිහුන්නේ එමිහුන්නෝ මිහුන්ගේ මැච්චෙන් එන් අතෙවේ දේ මිස් තකුන්නේ ෆුනාගේ දැත්ත ෆදෙන් බා බයික තිනේ ඉන්සානා වාහුටි එමිහා දෝබි කුරා මිහකා යෙකුගේ හතරේ කලියේගේ එමිහා එට්ටකා දෙකේ දුර්මකයි ඒ ගොත කලියේගේ එට්ටකා නොදෙකේ මිහකයි ඉක්වෙරුවේ උළුම්ගා එබ්බස් හේවකමෙන් නෙතෙ ෆයි මිස් තකුන්නේ මාවදන් තයිකේ හයි තිමාගේ මින්වර දෙනගෙන් ෆි මිහක හලයක් වෙනු දානේ හති මස්වරා එහෙවේ මිහායි අමානතිරිය කෙව අසෙ හේව බහෙබ් මුනිගේ ගනීමායි ලිබිගේ නුවත හනු ඉඳගෙන් සලාමින් හොදි අලක මාරස් කියලා රහමෙල් ලබානේ තෙව නොයි ඉස්ලාම් වාහේ ඒරුන් කලියේගේ සලාමේ බාහුට අදි කලියේගේ දෙපාර ධර්ම දෙපාහුට දිහයි දෙබැමිහුන් කුරේ ගියාමේ දුවහුන් අවරින්නම් එම්මෙ ලෝවි බොඩුවකින් වේ මජ්ජිසුන් එම්මෙ ගායකම් බොඩුව අහුරිකම් කරවරී තෙබැමිහුන් කුරේ ખોલગુતન એમ હેઓ ઇગિંબા એમીહુંગે કારીગા ઓલુમ મીહુના ફસે કુદ્દે એમીહુ મીહુનાય એકવેરીવા અદી મીહુનાં એમીહુનાય એકવેરી વેવે મીહુને એગાર એમીહાય એમીહાય ઇનુબેહે કંતકા વાહક દક્કા એમીહા મુસ્સદી નુકુરાપ તકિચ્ચબિસ દહીવે ઓલે એમીહે તોચ્ચિકે બાર દેમોનુગે વેલિયકુ મારસ કેલાંગે હઝરતુગા મોન દક્કા ઓલેવેને ઇઝિતિરિયકતે નોઆને તેર બુન્ને ಬುನೌನೇ ಕಿಯಾ ಉಳ್ಮಾಯ್ ಸುವಾಲ್ತ ಗಿನಕುಳವಮಾಯ್ ಮುದಾತ ನಗಾಲಿಮಾಯ್ ಹೇದ ಕುರುಂ ಹಗ್ವೆಗಿಂಬಾ ಫರಾಯ್ ಪುರಾತಂ ಹೇದ ಕುರುಂ ಮನಾಕುಳವಮಾಯ್ ಗಿನ್ನಾರೇ ಗೌಮಾಯ್ ಮೈನ್ನ ನುಬಾಕುಂ ಹಿತಮಾಯ್ ಅಂಹಿನ್ ದಲೀನ್ ದಿಲ್ತಿಬ್ಬಾ ವಳುಮಾಯ್ ಮಿಕಂಕಂ ತಿವಾಮಿ ಹುನ್ನ ಅಹುರಿ ನಹಿ ಕುರಮಯ್ ಸಾದ ಕೊಮ್ಮೆ ಚಾಹುಗಾ ವಿಯಸ್ ಮೈರಸ್ ಕಿಲ್ಯಾನ್ ಕಿವಿಯ ತಗ್ವಾವಿರಿ ವಾರೆವೆ ನುಬಾಕಮಿ ಬೆವಿಜ್ಜಿಯ ಎಯಾಯಿ ವಿದ್ಯಾಗಿಂ ಹೇವಕಮಿ ಕುರಾರೆವೆ ಏರುಂ ಎ ನುಬಾಕಂ ಫುಹಿದಾ ಹುಟ್ಟೆವೆ ಹೇವಗಿಂಬಾ ಖುಲ್ಕಕಾಗಿ ಮೀಸ್ತಕುನ್ನ ಇಕ್ವಾ ಉಳೇರೆವೆ ಫನರ ಕಂತಗೆ ತಿರೇನ್ ಎಮ್ಮೆ ಹೇಯೋಗಿಂ ಮಣಿ ಮೆದುಮಿನ್ ಬೆಗಿಂ ಬಾ ಕಂತಕೆ ಸೋಳ ಕಲಿಯೇಗೆ ಮಿತ್ರಾದಿಕ್ ಲೋಬಿಂ ಉಳೇ ಇರುಗಾವೆಸ್ ಕೊಮ್ಮೆಸ್ ವಸಿಯ ಮಿಂಬರಕುಂ ಉಳೇರೆವೆ ಕೊಮ್ಮೆಸ್ ದ್ವಾಹಕುಂ ಎಮಿಯಾಯಿ ಕಲಿಯೇಗೆ ರುಳಿಯರ ಮೀಹು ಕಮ್ಗಾ ಉಯಿಸ್ ದಾದಿ ಗಾಯಕಮಿಕೆ ಸತಾರ ಅನಿಯಾವಿರಿ ಕಮಿ ಕಿಯಾಮೆ ದ್ವಾಹುಂ ಅಂದಿರ್ತಾಕ ಬಾಣೆ ಕಮಿಕೆ ಅಲಿಫ್ ಹಾ ದನ್ನೆ ಸಲಾಮಾಯಿ ಸುಲು ಅಲ್ಲಿಬಿ ಇತು ರಸೂಲ್ಲಾ ಇಫಾನುಂಗೆ ಮಿಫದ ಮಿಫದ ಹದೀಸ್ ಫುಲ್ ತಕಂ ಹಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕು ಬದಾ ಫಿಕುರ್ಗ ವಿಸ್ನಿಯಸ್ ಎಮಿಯಗೆ ಬುದ್ಧಿಯಾಯ್ ಎಡ್ಮರಿ ಕಮಾಯ್ ಫಹಮರಿ ಕಂಹುರಿ ಮಿಂಬರಕುಂ ಎ ಬಸ್ಫುಲ್ತಕ ಬೆಲಿ ಬೆಲಿಹಿನ್ ದಾನಿ ಎ ಬೆಲಿ ಹದೀಸ್ ಫುಲಕುಂ ಹಿಕ್ಮತಾಯಿ ಹುನರ್ ಕುರಿಯ ಫೆನ್ನಮು ಎ ಬಸ್ಫುಲ್ತಗೆ ಐಜತಾಯಿ ಕದರ್ ತಿಮಾಯಿ ಗಾತುಗ ಬಡುವ ಮುನ್ನೆವೆ ಆಯ್ಕೆ ಗೊಮ ಕಸ್ತೂರಿಗೆ ವಸ್ವಿಸ್ ದೋಣಿ ನೋ ಸಲಾಮತು ಹುನ್ನ ಮೀಹುನರೆವೆ ಇರುಗೆ ಅಧಿಕಂ ಫೆನ್ನ ನೀ ಲೊಲ ಫಿನ್ನ ಮೀಹುನರೆವೆ
1: اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد
2: حسين صلاح الدين رحمه الله لأبا فوا تيرت رسول السيرة بدارو دبا